0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මාතසිරිත තින්පල් නෝ නියබල අපේතජවත සෞදි බාකුම්ලා සේන පූජා වක්කින් විසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.